0: ගියක් ඉඩනෙමක් එපිසෝඩිය ඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩිය ද්‍රාම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම් විඩු මයි ඉහ රඩිය ද්‍රාම කොකොසන් හනිස්සන් ඔහින් ඉත රෝණ හමුතු කොන ද්‍රාම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩන්ස පොසිතිීවු ඉහ සිරණි රෙල සවන් නොමොස් ඉහ සිරණි කොමනිඩාරී අතුලොරි ඉතා කෙක්ලයන් ියවතන් කොනබා ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලිින් හක් බිත් මාලු නොමෝෂ් මන ඇතෙල් නුඩර ඇති විස්ත කොකොස බැම්වින්ඩු බා මනනයින්රුව
1: බ්‍රිගඩ මනදේසි
0: දියක් හවහහු හුසි මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබා ඩවිීත් නොනේ තනිනිය මෝරිසිඩා ගෝරණේ ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කලයි ඔයින්සා තිර්මණදිනි හනොයි
1: මන්දේසි තුරවනි හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නො ඉහ බලන්සුත් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙලෙත්‍රොක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ
1: සිං හවනුවෙන් න්‍ය බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනතා නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවම් බසිරණයවා
2: ලෝෂ්ටනි ඉතරෝන ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්භයනේත හතයිස් නෝනිය ස්ප්‍රේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහි මනා ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සංපොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවුන් තුයිර් මන්ඩීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සෙලු කිය කොමනිඩාටි නෙබේ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැතනො ඩවිීත් ෆයිසිරන ස්පරෙන්ශය බා කොම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිර ලඩුම් ෆහැක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීතනෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිර සෙන්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆොබෙන් ෆිසිු ලස් ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මන.
0: මනඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමනිඩාඩි එන්සිරාල්
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙලෙහනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ දෙසිජං කොනබ සිරණ ඉසි ලොලොන් ඉම්පොර්තන්තේ.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසු තන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාඩේ.
0: ඇතම් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහින් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීජ කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිජන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිඩර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩම කිතනිය කොමනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලො බලන්සුක් බීතිහ සිරණ රල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණය බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්බරු කොමනිඩාරි සිර සෙල්ලුක්
0: ඩියක් මැබේ ඔයිසා ඉතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තු කොමනිඩාඩනේ ඩිය කලයි
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරස ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්ුවල් ඩාඩේ එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානේ.
0: ඇතවන් අහරෙන් මන ඇතෙල් ඉඩේය ඇති විඩාඩි සයිඩඩේත් මක් සේ ජුඩ ක්‍රිය රෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නො හලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu hi comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve hi qualquer atividade sexual ruma.
0: Sai da tama kita precisa halo hi comunidade, atu asegura idane, bele acontece. Bele halo hi teni comunidade ka oinsa.
1: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante tebes, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
0: Obrigada barak ba mana Diana, no mos mana Ethel, no be mak dadaliona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit, no ita mos bela ajuda ema selu ko di halo buat no be mak hanesan. No ita hotu iha responsabilidade atu foti asaun hodi prevene violência sexual iha relasaun. Barona nain sira, kari kita hetan experiência violência iha uma, bele visita hamahon do TL, hodi kontaktu numero redi referal nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, dokumentasaun konabakanek, aconselhamento, akomodasaun temporária, bele kontaktu pradet, fating hakmatek. No kari kita hakara katu hetan asistensia legal, no akompanyamento ba violência nebe ita hasoru, bele contacto Alfela. Obrigada Baraki, até tempo selo.